ඔබ මට විවර කළෙහිය. දැන් මගේ අතීතය ඔබ, මගේ වර්තමානය ඔබ, මගේ උත්තරීතර අනාගතයේද ඔබ.

0: මොහොතකින් එළඹෙන යුද්ධය
1: නොවන බව පළමුවෙන්
0: ඊට පෙර කලකත් යුද්ධ
1: තිබූ බව පිළිගත යුතුය අප
2: පිළිගත යුතුය අප පිළිගත යුතුය අප
3: අවසන්ව ගිය කල එක යුද්ධයක්
4: එක යුද්ධයක් එක යුද්ධයක්

බලාගත හැකි කුස්සියෙන් එකමලේ මාසයක් මිනිහට පිඟන්වලන දෙවිදියක කෑමයි.

එනමුත් උන්ගේ සාමය කුණාටුව පසු පසින් එන සුළඟ වැනි බව දැනගත යුතුයාවා.

0: සේනාපතිය සෙන්පතිය, ඔබගේ යුද කැංකිය බලගත් වාහනයක් නෑ ගැන වාද.
1: මහා රුධුවනේ දෙවනක් කරන්න, මිනිසුන් දහස් ගණනකට මරු කැඳවන්න.
0: අහසු නම් එය පදවන්න මිනිහෙක්ම

සෙන්පතිය සෙන්පතිය, ඔබගේ ගුවන් යානයට සුළඟේ වේගයෙන් යා හැකිය හිතූ විට ඇත එක් දෝෂයක් එනම් එතැන. එය නිපදවන්න, එය පදවන්න මිනිහෙක් ඕනෑම නේද?

වැජබෙන්න මිනිහත් හැකිය මිනිහා මරන්න. ඇත ලොකු දෝෂයක් එනමුත් එතන හිතන්නත් ඒ මිනිහට පුළුවන්.

සෝදු කොටි වලස් හැසිරේ මී අයතර කුඳු ඇති සියලු මිනිසුන් ඇඟ වසාගෙන කුඳු නැති සියලු මිනිසුන් ඇඟ පිලාගෙන